නරව් මේදි ඔවු ඇනේ කටුත් පයේ ඇනේ කටුත් පයේ හොඳ බලමු ගිහිල්ල මට පාදුවේ ගියොත් ඉක්මන් වේ ආපව් මව ඕනැවේ ගියොත් ඉක්මන් වේ ආපව් මව ඕනැවේ.

විසයි හරි චිත කම්පා මුලා බාධා ඇති වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවි. ඔයා හොරෙන් හොරෙන් ඔයා හොරෙන් හොරෙන්

0: එදා ඇසුන ගීරාවය උත්තර භාරතීය ගායන හඬවිය. මෙදා ඔහු ගුරු වී ඇගේ හඬින් දහසක් මල් පුබුදුවයි.
1: The North Indian song was our song too once. Today, a Hindi singer makes 1,000 flowers bloom.

සඳකත් එනිවිලට වරෙන් මුනරකිකිලියේ රංචිකිපින් විදා ඕකඳ සඳයි නටන්නේ සඳකත් මිනිවිලට වරෙන් මුනරකිකිලියේ රංචිකිපින් විදා ඕකඳ සඳයි නටන්නේ සඳකත් මිනි

0: දල්වාලාමු අපි එක ඉටි පහනක්. නෑ, දල්වාලාමු ඉටි පහන් දහසක්. ස්ත්‍රීත්වයේ නාමෙන් ජීවිතයේ දුක සැප දෙකටම දිරිමත්ව මුහුණ දෙන සියලු ස්ත්‍රීන්ගේ ශක්තියට හා ධෛර්යයට අපගේ ප්‍රණාමය. Let us light one candle. No, let us light 1,000 candles in the name of womankind. In the name of all women who face the joys and sorrows of life with courage and dignity. Our salutations to you.
1: කඳුලෙන් මෙන්ම සිනහවෙන්, දහදියෙන් මෙන්ම නව නිමැවුමෙන් ලොව තනන්නට එදත් අදත් හෙටත් වෙහෙසෙන්නේ ඇය වෙනුවෙනි මේ ගීය.